0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග.
1: ආරගෙ මෙහිතාමතකුන් සලාමෙ වනි කොන් දවාහකුම්. මාසිී ආරෙන් දූකොල්ලානි කොන් ඉරකුන්.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කණී නොදිහයක මෙගහටස් තිවේ.

0: මිනිමන් දුවහන් හාස්සකෝ දිවෙහි එෆ්එම් උන් ගෙනස් දෙනි
1: ගෞම මි ලෝබි මගේ
2: මිනිමන් දුවහා කුලේ තෆාත් මවුලෝ මාත්තකා එහුන් තෙරින්ගේ බෑවෙරුමායකු ස්ටුඩියෝ ඉන් වගුතුම්

0: කමක්කා හිතාමකුරක්හ ෆීලෙන් අන්න නිනසේ උපාවරිකා වෙන්නේ
1: නෝනකේ
0: නෝ
1: ඒ තුරුමක වාහකන දක්කා ති කරන්නේ
0: ආහා මේදද හේරි ගොතා මේදද වර උපාවරිකො දානකව මි බල නිසාම මෙන්න වාහක දක්කා දෙවුණුමගේ නසීග දිරුල්ම උපාවරිකන් ගෙනස් තෙබයින්නුමි එහෙම හැත්තහාවෙස් කෝංචි සඇති තයියාර් කරනිද
1: රොට්ටා කුළිමහ
0: කුඩිමහ රොට්ටා මේ කණ්ඩු මහුගත්ත ෆරු මහු ගත කුකුළු කුළිමස් අද ඔබෙන් අමිදුව
1: කඩුමහ නොකෙවේ රුමහ කුකුලා කර
0: අස්ලු
1: කණ්ඩුමස් මනාකො සමහරිින් ජබයාම
0: දෙ උමුරගේ වකී සබකුන් ගිනෙච්චිත මනාව මුදා පාරු සන්නානගේ
1: උමුරුග මහසාම මල්ලාව
0: තෙ නැසිය වරන් හික්කෑම් ෆිල්ම් කෝමි කලායන්නු ලදෝ
2: එම මනසිය හස
0: තියෙන් හස කොච්චෙහි ලවකෙයි එගිජදෝ ජෙහි තැනුම් ඉංගිජ්ජ නැසියායි ඒ හිත් අහිතා හිතුක ගුළුන් එඔන්න නෙහැ මිපුරණ මියතු දානි හම වර රංගලන් හෙන්නෙ හිවන ඒ මේත තපාතු වෙදා නිගේ හාස උපාවිරිකම දිබිදා නගේ
1: උපාවිර සහු සමා නැදීමෙන්න්නකෝ සෑම දෝ
2: සමාද වර එකල් ගොතක මුළුණු දුවහෙන්
1: ගොන්නේ
0: අගතිවා කරංගල
2: නොමබුණේ දුවහු දෙ ගම ගෑමස් කොමස්කං කන්ත ගඩ ගම වර බොරකො මුළු නහෙම දැ ඔෆිෝ නොනුකුම කොම් එමෙන් ඔෆිෝ නුකතිම මකුස් නුදාන
1: කොබයි ගොලන බිසී කොන්නේ බොර කොන්නේ කොමස් කමෙක්ක
2: ඒක යතු ආද හිලා පාහම හේබෝන රම
1: තමකවාගුතු දේන
2: එමන්ජ වර පහුන්න ගුණ එමන්ජ ඔටෝමේෂන් වෙ සදංජ කන්න ෆුම්මෑගෙන් තෙද ඒවස් කුරංජය කමෙත්දෝය කියා ෆෝඩු නහෙම එහා එෆෙම්වර ගො හුරි එහෙම කියනෙත්දැන් එහෙන්කම
0: දැන්තිවාගෙන දැක්ක
2: එහෙමම මසෙක්කෙන් හුරජය මසෙක්ක මුට්ටකයන්න දෙවෙන දෝ තන්තාකශෙන් අධි නාසියන් නාශය පුඥස්
0: ඔයද ඔළුනියේ දෙන්දෝ ශහුකොෆය පොය ෆින්ත
1: කොෆබොමි
2: හැනෝ
0: සමාසම ශහුකුරූපේ බුත්තට්ට බෝලනිද මා පොට වෙස් රංගලු
2: මිහාර මිහාර්ග හාලත බලලා රැඟයි ඔයි ගොතකි දෝ
0: නැසිවෙස් කොෆී වෙස් රුබවෙනි මස් නුකෙව කොෆී නුබොවේ දෝ
1: කඩු මහා ගෙරි මහා එකහතු
0: නැසිවෙනු කොෆී තීග දවා නොදික එන රටේ නැකි බේරක් ගොස්ස කොෆී එනු පොයි විය නැසීන්න ජහෙන
1: දෙකුම සෙහෙන්ගොත
0: නෑන හදහා එච්චි උරයේ පාඩ පඩු නන්නන් කියා එච්චි ගොයින් හුහෙන්නුවන්නේ දෝ
1: සම හද දිගුලාගද රෝගයක දෝටි ගෙන්කුල
0: ඒ නේගෙ මිහම වීගොතේ සුබවානල මී අස්තු හම වරං හම රංගල්ව ෆඩා එච්චි හම එක්කුන් ඇස් අනෙක් අහෙම් වෝල්ඩ් කප් මියති ෆයිනල් රේ හම එක්කුන් හම මිහ ඩවුන් කොල්ලාසි
1: ඒ මගත හලේ දවිද
2: හලේද බැචස් බලවියන්නුනේ මෙචකා ගොළු මුරිකමෙන්න
0: හඩේ නු
1: හම ආජන්ටීනාවෙන් උළු
0: සපෝටර කියමි ආජෙන්ටිනාන ෆුටු පෝල බලනී කී නෝනේ
2: වර්ල්ඩ් කප් අන්නඥා වර්ඩ් කප් ීම නගන් ජෙහිෙන්ඥා නගනි ආජෙන්ටිනානේ කණකමකි ವರ್ಲ್ಡ್ ಕಪ್ ವಿಸ್ ಮೀ ಸೀದಾ ಡೆಡಿಕೇಟೆಡ್ ಫ್ಯಾನ್ ನೆ ನೋಣೋ ತಿ ಮಣ್ಣೇಕಿ ನಂಬರ್ ಹೇಲಾ ಹೊರಗೆ ಮೆಚ್ಚು ಬಲಾಕ ಎಹೆನ್ ನೋಣಿಯ ಅಮುಕ ಮಿ ಅಶನ್ ನೋಯ್ ಜಾಕಂ ಹರಾಸಿ ಆ ಬಲಾ ಲೆವಿದಾಣ ವಿಸ್ ಕಮಾ ಕಂಫಶಾ ತಿ ಮಣ್ಣೆ ನೋ ಬಲಮ
1: ಫೈನಲ್
2: ಶಾಹು ವಕೀ ಸಾಬಕು ಅಮ್ಮ ವಲ್ಲೋ ಹೋಲಂ ಕ್ಯಾ ನಿಧಂಗ್ ಎರಿ ಅಣದ್ದು ಹೆಂದೋಣ ಹೆಗ್ಗಡ್ ತಿರಿಯು ಗಡ್ಡಿ ಊಟಿ ದೆನ್ ವಿಸ್ ನಾನು ಹಾತರೆ ತಿನ್ನೆಜ್ಜ ಹಂಗ ಒಳನಕೋ ಕಣ್ಣೆಗೆ ಫುರುತಮ್ಮ ಮೀ ಸೀದಾ ಫುಲ್ ಟೈಮ್ ಕೂಳೆ ನಿಮ್ಮೋಣಿ ನೋದಿ ಮಿನಿಟ್
0: ಸಮಯ ಮೀ ಹಾಫ್ ಟೈಮ್ ಗ ಉನ್ನ ಬಿಟಿಎಸ್ ಗೆ ಲವ್ ಎಫ್ ಅವು ವರ್ಲ್ಡ್ ಕಪ್ ನಿಮಿಚ ಬಿಟಿಎಸ್ ಗೆ ಲವ್ ಎಫ್ ಅವು ಹಿಸಾಬ್ ಅಸ್ತು ಬಲಂ ಬೇಣು ವಿವಸ್ ಎ ಐಕಿ ಗ
2: ಶಾಹು ಹೇ ಲಯ ಹೋರಿ ಮೇ ಬನ್ ಶಾಹು ಸೀದಾ ಫೋರ್ ಇಯರಿ ಹಿಸಾಬ್
1: ಬಾಕಿ
0: ವರ ಬಾಜ ವೆದ್ದು ಹಾಕಂಗ್ ಎದೆ ವೆದ್ಮ ಸಲ
1: ಸಲ ಸಲ

0: ರಾಜೇಂದ್ರನ.
1: ගඩ මෙහන් වනේ නොගඩ හමිනිටින් ගක් නොතේක මේ ගහස්තිවේ එෆෙමුන් මේ ගඩිග කුරෙමිගෙන්දනි රාජ හෙඳුනා මීෂෝ ශෝක මිහිමනාල දැනි අනිකා සම මියදන් හාස බෑතක තෙරෙන් බයි හදිය පොෂි මිබැ හදිය පොෂි
2: හදිය පොෂි මි කෙනෙස් දෙනි සනම් බේඬුගේ කවල්ලව කෝර කාගස්තා ಲವ ಕ್ಯಾಫಣಿ ಸಣಂ ಪೂರಿ ಅದಿ ಸಮಾರಾ ಪೂರಿ ಒರಿಜಿನಲ್ ಲವ ಹಿಮಣಾಫಾ ಫಿಲ್ಮಕ್ಕೆ ಆರಾಧನ ಒರಿಜಿನಲ್ ಲವಾಗೆ ಲಿಂಗದಾಫವಣಿ ಆನಂದ್ ಪಕ್ಷಿ ಲವ ದಿವೆಹಿಬಾ ತರ್ಜುಮಾಕುರಿ ಆಶಿದ ಅಬ್ದುಲ್ ಕರೀಂ ದಿವೆಹಿ ತರ್ಜುಮಾ ಕಿಯಾಫವಣಿ ಅಲಿ ರಾಜಿ ಅದಿ ಅಜೀಜಾ ಫಾರೂಕ್

0: ලෝබිවා දරන්නේ. මිනිවන් දෝග මෙන්දුර එක ජහැර හමේ කනේ නොදිහයකම ගාටස් තිබේ.
1: මේ රාෆිත් රමිසා.

ලෝබිවා දරින්නේ. මිනිමන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේ කණී නොවදිහයක මෙගාටස් තිවේ.

0: නොදී එක මෙගහට් දිවහිෙක්. අබදුවස් එම්ම ගාත.
1: දිවහි FMගේ කොම්ම ගඩියරෙගේ ෆැෂුම්වස් දිවෙහි අමිල්ල රාගගේ ලවේකුම්.

දිවෙහ FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM නොදිය එක මෙගහර්ට්ස්.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හම්මේ කනේ නොදිහයක මෙගහට්ස් තිවේ FM.

0: दिव्य हिराजे के मिनिमम दिवस
1: 26 जुलाई।
2: දිවෙහි FM එහුන් දෙරින්නා බද්දල් කුරණි
3: වරන් ખાસ හුෂේලුන් තෙරිය
4: ගෙස්ට් ආර්ජේ
5: ගෙස්ට් ආර්ජේ ගතුගා බද්දල් කුරා ෆරාතායකු තෆාත් මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්
4: ගෙස්ට් ආර්ජේ
3: නුවදිහ 1 මෙගාහර්ට්ස් දිවෙහි FM
6: ගෙස්ට් ආර්ජේ බුරස් වෙද්දුගේ රේගණු අග්ගඩි ෆනරාග ස්ටුඩියෝයින් වගුතු
7: නොදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM
8: මී හියනි හියනි යනු දිවෙහි FM

0: Why did you leave me?
1: Why did you betray your own heart?
2: මේ ෆිල්ම් එකේ කැතරින්නා හීත්ක්ලිෆ්ගේ දෙමෙදු ගොන්නා නාකාමියා බදි නෆ්සානි ගොතුන් බාරුකද ලෝබීගේ කුළුම්ගේ මච්චා බිනායිෆ වාහකේ ඩයරෙක්ටර් ෆෙනල් වනි මි ගොතික් වාහක ආදාගේ තාරීඛී ෆිල්මක වරෙ බොඩ ඉහුසාස්තකා නුතනවස් කම ෆුරිගෙන්වා වයිබ්ස් බේස්ඩ් තජ්‍රිබායක බදල් කොල්ලාෆා ෆිල්ම් ග දක්වා ඇතෙනී හැමේකනි ලොයි බෙන්නුන් ඒගේ බදලුග එකක වණිකකන් ඔන්න බදලු හිෆුමුගේ රූහා අමිල නෆ්සු හලාකු කොල්ලාෆද වරුගද ජස්බාත්තකේ මි ෆිල්මුන් දක්වා දේ
3: I'm sure you know why Isabella has savaged my poor doll. It is because she is quite besotted with you.
1: Indeed, I had not noticed.
3: You know she is.
1: But now that you bring it to my attention, she is pretty.
3: Heathcliff.
1: And rich. She's not been shy about the inheritance settled upon her once she marries. And she likes me, you say.
3: Why don't we ask her? For I'm quite certain she's hovering by the door listening to us.

ලෝබිවා දරින්නේ. මිනිමන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේ කනේ නොවදිහයක මෙගහට්ස් දිවේ FM.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: මිනිවන්දුවහන් හාසකෝ දිවෙහි FM උන් ගෙනස් දෙනී
2: කවුමු මි ලෝබි මගේ
1: මිනිවන් දුවහා ගුලේ තෆාත් මවුලූමත්තකා එහුන් තෙරින්ගේ බෑවෙරුමායකු ස්ටූඩියෝයින් වගුතුම්.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේ කනේ නොදිහයක මෙගහට්ස් තිවේ FM.

0: Divey FM 92.1 MHz. Divey-nge Munifu filwa denumuga abaduwes.
1: ගඩින් හතරු ගඩි 30 මිනිට් මේ නොදිහෙක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩිය කුරියම් මෙගෙන්නේ නී ටී ටයිම් රික්වෙස්ට් අද ෂෝක මිහයිසබුන් අනිකාව සම අහමද් යමින් ගේ මෙසේජ් මෙයති මෙසේජ් කමි වනි මිලව හාස්ස කොල්ලම් බේනුමි ඉමා සෝංග තේරේ මිලව හාස්ස කොල්ලම් බේනුමනි ඉමාය සෝංග තේරා හෝනේ ලගා හෝ මූවි අජබ් ප්‍රේම් කි ගජබ් කහන් ಮಿಲವೇ ಬೊಯಿಂಗೆ ಎಮ ಫಹಿ ಉಮ್ಮೀದ್ ಕುರ ಹಮ ಇಮ್ಮ ಅಡುವಹಂ ಹುಣ್ಣಾಣಿ ಕಮ ಎಹಮ್ಮ ಅಜಬ್ ಪ್ರೇಮ್ ಕಿ ಗಜಬ್ ಕಹಾಣಿಗೆ ಮಿ ಲವ ಮಿಹ ಹಿಸಾಬುಂ ಅಹಮದ್ ಯಮೀನ್ಗೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಮಿ ವಾಲ್ದೆನ್.

0: ATVFM නුවදි හේක මෙගහ
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීත නවතසා
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගස් ATVFM ගේ මෙ හැන්ඩි පයිලවත කොමස් පෙනි
2: සෙලිගොන් ෆිල්ම් නෝ නේ කිය
0: හම දිවෙන්ගේ මොනිසු ෆිල්ම් වැදෙනු මුග අබදුවස්

0: ඒවරෙන් කලේග ෆානං උරදි ජනම ෆහෙ කලේග ෆාන විදාල් වාශ තිය බෑමීහුන් කුරා අමල්තකුන් හම කශවරුන් තිමන් කලේග ෆානු බරීය වගෙන්වමෙ.
1: وتوكل على العزيز الرحيم
0: ادي عزيز وانت رحيم وانت رسكلانگ کلےگ فان وکیل قرباشه.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේ කනේ නොදිහයක මෙගහට්ස් දිවහ එෆෙම.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: දෙංගදවයක නමකී සයිලන්ට් රනිින් මේ අල්බම්ගේ මියසික් ඉන්තිහැ රීතිවේ ෆුම්වකින් දා හිසබ් මේ ලවෑන් ෆෙනිකෙන්දනී ගොරිල්ලාස්ගේ වරුකත මියසිකී ආයිල්ලාගේ මුහිමු බයකවවෙෆාවා දෙකුණු ෆ්‍රිකාගේ හුනර්වෙර ලවකුන් තෙරයා අඩලයා ඔමතායෝ අද මිලවෑගේ ප්‍රොඩක්ෂන් නුම් මිෆෙනනී ටේම් ඉම්පාලාගේ ෆාහතුගොහරි ඔස්ට්‍රේලයාගේ ආධ්‍යා හිලාෆ් මියසිකී මේස්තෙරයා කෙවින් පාකා දෙංගල් ලවෑග කෙවින් පාකාගේ අඩු ඉවේනෙ ඒකමකු මිෆාරු මිලවෑග හොරි ඒන ප්‍රඩියසරිගේ රෝලුග මි ලවෙන් නන්දෙවි මිගේ හියාල් නගා ෆවනි නවර සතේක හැත්තිය දෙවන හරුණිකුයින් මශ්ෂූර් සයින්ස් ෆික්ෂන් අද හියාලී සයින්ස් ෆිල්ම් එකමවා සයිලෙන්ට් රනින්නුම් එයි බිමුන් හුරිහා ගස්කහා ගෙස්සෙන් නැති ගොස්සාවා අඳිරි මුස්තක්බලෙ දක්වෑදේ ෆිල්මෙන් ඒග ෆෙන්නනී ජව්වී බෝට්තකිගෙ තිරේග හදාාෆවා තනික දුනියගේ එම්මෙ ෆහු ජංගලීත සලාමෙක්කුරන් එකනිමා එකනි මර්ෆලිජා මීහිකෙ වාහක මුޅි දුනිය හලාකොමުން ދާއިރުވެސް ނުހނު އަގުހުރި ރީތިއެއްޗެ ދިފާ ކުރަންކުރާ އެ ބުރަ މަސެއްކެއް މި ލަވައިގެ ތެރެއް ވަރަ ފުރިހަމެއް ސިފަކޮށްދޭ ފޯ އަ ނިޔު ވޯޑް ఇన్ ద వేస్ట్ ఆఫ్ సన్ రేస్ މީ ޑޭމަން މިއަވުރެ މާ ރަނގަޅު ދުނިޔެކަން ނުތަ މާ ފުރިހަމަ ދުނިޔެކަން އެދި ކުރާ

ලෝභව දරින්නේ. මිනිමන් දෝගෙමෙන් දුරකේ ජහර් හැම කණේ නෝදිහෙක මෙගහට්ස් දිවේ FM.

එහෙනෙකමක් අනියාවෙරිවෙ නොබෑකමෙ කුරුම ෆහ ඒගෙ බදලුගා රඟලුකමෙ කොෆෙ මීහක ෆහෙ හමකශවරුන් තිමන් රස්කලාංගෙයි ගින ගිනයිම් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාංගෙ.

0: අදි දාවූදුගේ ෆානුගේ කිබයින් නබී කමායි වෙරිකම් වාරතවි සුලේමානුගේ ෆානෂ අදි එකලේගේ ෆානු විදාළුවි ඒ මීසකුන්නේ අහොරෙමෙන්න දූනි සූෆා සූෆීගේ බහුරුව උගන්නා දෙවි අදි අහොරෙමෙන්නං හොරිහා කමෙල් ලිබිෆාවේ හමකශවරුම් මෙකන් තකකී ෆාළුවේ ඉඟිගෙන්වා ෆදුලුවන්ත කමෙක්කං කශවරේ.
1: وحشر

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: නොමදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM